අම්මට අපි වැල්ලෑලෙන් එකඟත් රැසලූපේ මිටුසක්කන් සරයාමයක් තේලා ඉලගි ලාට විට්ටවට සක්සයෝගයක් නෑශ නිලාවච්චාවක නවන නොවුන් මිපි වැලේ පේනෙක් පටන් සිලලරීගයාන බිගුණට මානකිවල්ලමෙ අම්මා කෙටන නිටසංනාට අම්මාලුතලු තුංහසුලාමිගිච්චි දසයක්සමින්.